0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිය එක මෙගහර්ට්ස්
1: මුනිවස් පිළවඳම නොමදිය එක මෙගහර්ට්ස් දිවෙහි FM ටියුන් කොන්දම්ම
2: ඒ මරි එක්කල සුසි බදල් කොල්ලා ෆියේ
3: එහෙන්ත අස්ලුස් ආද දෙරේදෝ අලේකම ආද ලෝබි නේද මි උළුනි
4: සාබ හේ මරි හන් දෙපුනි ડોක්ටර් බාය බදල් කරවා හකේ
5: මලේරියාගේ ඉතබර ලිෆා බා ડોක්ටර් බාය කොඩ ඉතබදකුන් ගින අන්නවන දෙලවේ බේන කොලේකුන් බේන සයිසෙ වස් මීරවාන එකමකු කොෙන්නි මානෙත් කොල්
6: ದುಂಫತ್ಗೆ ಇಸ್ಮಾಲ್ಕುರ್ಮಕ್ಕೆ ಆಳ್ಗೊಂಡ್ಮೆಂಗೆ ಹಿತ ಲೇ ಹೊಳಿತಕಂ ಎಕಂಗು ಸಾಬಂ ಅಸರ್ ಕುರಾಕಮೆ ಎಮ ಫರ್ತಂ ಕಮಕ ದುಂಫತ್ಗೆ ಇಸ್ಮಾಲ್ಕುರ್ಮಕ್ಕೆ ಲೇ ಮಚ್ಚದ್ಯಂ ಸರ್ಬಿ ಮತಿಯುಂ ಕಾಲಕಂತ ತ ಕುರಿಮತಿವಾಕಮೆ ಲೇ ಹೊಳಿತಗೆ ತೆರೇಗ ಸರ್ಬಿ ಜಮಾವೆ ಲೇ ಹೊಳಿತಂ ಹಾರುವರ ಎಕಂಗು ಸಾಬಂ ಆಹಿರು ನತಿಜೆ ಗೊತ್ತಂ ಹಾರ್ಟ್ ಅಟ್ಯಾಕ್ ಕಾಲಕಂತ ತ ಕುರಿಮತಿಮ್ಗೆ ಫುರ್ಸತ್ ಇತಿರು ಕುರಾಕಮೆ ಮೇಗೆ ಇತಿರು ಆಮಸೂಲಕುಂ ಹಿತುಗು ಬೈತ ಕುರಿಮತಿಮ್ಗೆ ಫುರ್ಸತ್ ಎತಗ್ ಗುಣೆಂ ಇತಿರು ಕುರಾಕಮೆ ದುಂಫತ್ಗೆ ಇಸ್ಮಾಲ್ಕುರ್ಮಕ್ಕೆ

0: දිවෙහි FM දිවෙහි නායකු නුවදිය එක මෙගහර්ට්ස්
1: නුවදිය එක මෙගහර්ට්ස් දිවෙහි FM අසුරු නමාදු වගතු
2: අල්ලාහ් අක්බර් අල්ලාහ්

0: මේකෙන් කොම්මෙ ලබේ කොමස් පුනෙදෙනී කොම්මෙ වෙස් මීහෙකෙ හයාතුගෙ වාහකතකෙ
1: ලෝබි ලෝබි
2: කොම්මෙරයකුස් මෙන්දමු දේ ජහැරු දිවිහේ ෆෙමුන්තිය එහුන්තෙරින්න ගෙනස්දනී ලෝබීගෙ එහසාස් දහුගෙ ලවතම් ಹಿತುಗೆ ತೆಳುಂ ಅವಸ್ಕೊಲ್ಲಾ ತಿಬಾಗೆ ಬೇವೆರಿಯಾಗೆ ಹಂದಾಂತಂ ಆಕುಲ್ಲೆವೇನೆ ಲವತ ಹಮೇಕಡೆ ನುವದಿ ಹೇಕೆ ಮೆಗಹರ್ಟ್ಸ್ ದಿವಿಹಿ ಎಫ್ಎಂ
3: ನುವದಿ ಹೇಕೆ ಮೆಗಹರ್ಟ್ಸ್ ದಿವಿಹಿ ಎಫ್ಎಂ

ති එහුන් තරින්ගේ එම මක්බුල් ෆන්නානුන්ගේ ලවත ඇගෙනි කිහාවරක ඒ ෆන්නානුන්ගේ මෞදුමාතගෙනි කිහාවරකා

ඇදෙම මේ ගෙනස් තින් ලවේ කියව සොල්ම ගේහුන් තෙරිය ගේ රිකවස්ට ගෙනස් තීෆල්ලා වා ලවේ ඉගේ තො ගර්ල්ස් ලයික් මී ඩෝන්ට් ක්‍රයි මී ලවේ ෆෝ මිහයි සබුන් අනික්කාවෙ සමර්මගේ ඉතුරු බෑවරයකු රිකවස්ට කොෆ ලවේ මී ප්ලීස් ප්ලේ කොල්ලදී බ ලගී ලගී හේ ඒ දිල් කී ලගී වරන් හාසකො මිගඩීග ෆෑතෙලුන් උලේ ෆැත්තෙලුලන් උලේ සොරි ಫತ್ತಿಲ್ಲಂ ಉಳೆ ತಿಂಕು ದಿನ್ನ ಲೀಸ್ ಲುವೆ ಹಜ್ಜು ಮಿ ತಿಂಕು ದಿನ್ನ ಹಾಸಕೊಂ ಇನಾ ಗೆನಿಸ್ತೇ ಲವೆ ಮಿ ಫಾರ್ಮ್ಯತಿ

මීහුන් දුෂ්මනුන් අතුලෑ ගතමුග ෆිඩිවෙ නිකමැතිනවා හොෂකමේ. තියබෑ මීහුන්න ලිබිෆාවා හානීකෑග සබවුන් වේෙන් ලිබේ කම්ගා වානම ෆහෙ තියබෑ මීහුන්න වේෙන් ලිබේ ෆදෙන් හම කශවරුන් එවරෙන්න වෙස් වේෙන් ලිබේ නෙති. එවරෙන් නේදේ කන්ත අල්ලාහුග හදුරතුන් තියබෑ මීහුන් එදෙමුයි මොල දෙන වඩිගම්වා ಹಕೀಮ್ ವಂತ ಕಲವು ಕಂಗಾ ಅಲ್ಲಾಹ್ ಒಡಿಗೆಂಬೇ.

0: දිවෙහි FM දිවෙහි නායකු නුවදිය එක මෙගහර්ට්ස්
1: කොමෙ ඉنسان කීවස් එහෙම මිහුන්නා තෆාතු විස්නොමෙක් ගෙන් ගොලෑමිහෙ එකී එකී කං කමාමෙදු විස්නා ෆිකුරු කුරුමුගා ඛියාල් තෆාතු වනී එහෙම වෙගෙන් ඒ අල්ලාහුගේ හිකමත් ෆොලොන් එකං හැමජස්සවා ෆාවා ගොයි කං කමාමෙදු විස්නා ෆිකුරුක වාහක දක්කා හෙදුමුගා කොම්මෙ මීහකු වෙස් එහෙම මීහුන්ගේ ඛියාලං හුරුමත් තෙරකොන් හිතුමි මෑ මීහුන්ගේ ගොයි ඉස්ලාම් දීනුගා ඔන්න ගොතකී තිමාගේ අමින්ල කංකමුගයා තිමා එතනෙක්ගා ඉස්ව හරකෑතෙරිවා තනෙක්ගේ කංකමුගයා මුළි කවුමක් මංෆාහුරි කංකමුගා කමක් එකශීගෙන්වා මීහුන්ගේ මශ්වරායා ඛියාල් හෝදෑගෙන් කින මීහුන් එබ්බස්වා ගොතකං එකංකංකුරුන් අغලබීයතත් තබාවුමකී එයි එගොතක් කන්තක් කුරා මීහකු හමමගුන් එක්කිභාවගෙන් නොදානෙකං می امت گمان نبی یا ونی انگوافا اتر ایک لے گے فان کی اسلامی امت میں اللہ دیکھے وی ایم میری ویتی نمونا کن کی ریت قرآن گا انگوافا وا ہندو اسلامی امت نسب وا کم می حکوس ایک لے گے فانو دیکھے وی ریت نمونا یا تبا وان جہین اتر میں نبی یا گے سیرت دراسا کو فی کم می حکا وانہناوے گے نوان حقیقت کی ඉතුරු එකලේගේ ෆානෝගේ ખાસ සෆොලුකංකමුගයා මුලි උම්මතක් කොරිමතිවා කංකමුගා කමං එකශීගෙන්වා আদি එකලේගේ ෆානෝ ඉතුබාරු කරවවා මිස්මි හුන්නා මශ්වරා කරවවමුන් ගෙන්දෙවිකං අමින්ල ෆොලුකංකමුගේ මිසාලකි ඉතුරු එකලේගේ ෆානෝගේ අඹිකඹදුන් මෑන් අල්ලාහ් එක මනාය රුසුන් ලැබි ආයිෂත්ගේ ෆානා බෙහෙගතුම් බයකු මිහුන් හදාගෙන් දෙකි දොගු වාහකයාගා ಏಕಲೇಗೆ ಫಾನು ಅಮಲ್ ಕುರೆವಿಗೆ ಮುಳಿ ಉಮ್ಮತ ದಿಮಾವಾ ಕಂಕಮುಗೆ ಮಿಸಾಲಕಿ ಬದರು ಹಂಗುರಾಮಾಗೆ ಕುರಿನ್ ನಾಫಹುಂ ಏಕಲೇಗೆ ಫಾನು ಅಮಲ್ ಕುರೆವಿಗೋತ ಉಹುದು ಹಂಗುರಾಮಯ ಖಂದಕ ಹಂಗುರಾಮ ಫಿಶುಮುಗೆ ಕುರಿನ್ ಅಮಲ್ ಕುರೆವಿಗೆ ಅದಿಮಾನ್ ಅಲ್ಲಾಹು ಇತುರು ಏಕಲೇಗೆ ಫಾನನ್ ಅಮುರು ಕುರವ್ವಾ ಅಂಗವಾ ಫಾವನಿ ದುನಿಯವಿ ಕಂಕಮುಗ ಮೀಸ್ತಕುನ್ನ ಮಶ್ವರಾ ಕುರೆವುಮ ಏಕಲಾಂಗೆ ವಹಿ ಕುರವ್ವಾ ಫಾವೆ وشاورهم في الأمر آل عمران سورة جي ستيك فانساس نووانا آية ماناي أدي كانتكو غاكا ديك فانو اميهننا مشوراك رواشي دنياوي كانكمو غا مفدا هردنا أصول كانت إليفا واحدو مسلمون جي ترين بايم ميهم مي أصولا خلافا عمل كرامون داتا فنكامي هتاما هوريكامي شكين نگوتو غا تمايا فنكوتاكي emme mologoikkan deke ehem mihunna fenna gota hurumat terikon nohita aglabiyata tabanwa miheki halaku getere vettigen dami he kiti rasula ge fahuga wadagen nevi khalifa yaku widalo ifave manis tabadda bi ra'yihi faqad halak manai emihaka fenna gotuga hi fahatta fi mihai hamaka shawrun halaku getere vettijje miheke اللہ فرہم گتو گا ایمان ویگن تیبے مومنون نکی دے دنیے گے نصیب ورین کمو گا اللہ کنڈ علو وافا وائرو ایبا میہن گے کی بیگا اشا گن فاوا متی وری صفت کامدو کیرد قرآن گے اتن آیت گا بیان کرا وافاوے ادی انک کلون علو گنڈو من مسلمون گے نفس تہو گا اے صفتن اشا گننے امون اے نفس تا زینت

0: දිවෙහි FM දිවෙහි නායකු නුවදිහ එක මෙගහර්ට්ස්
1: ගෞමී ඉනම් දෙහස බිස් ගෞමී ඉනම් දෙනුගේ මෑගඩ මක්සදකී ගෞමා අමුජිතමෝගේ ලාභයා මන්ෆයටකා වකි වකි ෆරදුන්නා මදනී ජමියාතකා ජමායතකුන්නා වියෆාරි ඉදාරාතකුන් කුරා මසකෙත්තකා ඒෆරෑත්තකල් දිබේ රීතිනං බලෑගෙන දවලතුන් මිකංකම හිවර් දෙනුගේ ගොතුන් එෆරෑත්තකුන් කුරා මසකෙත්තකා හෝදා කාමියාබිගේ අගෝදන් කුරුන් මේ ඉනාම නම් හොෂේලනේ හමයිකනේ රැසුල් ජුම්හූරියාගේ ඔෆිහෝගේ ෆෝන් හොෂේලොන් apply.presidency.gov.mb මේ පෝටල් නදරිකෝ ෆෝම හොෂාලම්ගේ මුද්දත හමවාණි දෙහා සබ්බිස් ඒප්‍රිල් තිරිස්වා බුරාසත දුගේ මින්දර ෆෝ දෙගඩි සුමින්ද මාවලමත හෝදම ගුලාණි හතෙන් නොයින් හය සුමින් අෂෙන් හතරෙන් හතරේ නම්බර ෆෝන නෝත තිනේ තිනේ තිනේ හය දෙක් හය දෙක් නම්බර ෆෝන ගෞමි ඉනම් දෙහා සබ්බිස්
0: දිවෙහි FM 91 MHz

0: ඕඩියෝ වාහක
1: දිවෙහි FM 91 MHz
2: ගෞමී ඉනම් 2020 ගෞමී ඉනම් දෙනුගෙ මෑගඩ මක්සද කි ගෞමා අමුදිතමෝගෙ ලාභය මන්ෆයටක වකි වකි ෆරදුන්නා මදනි ජමියාතක ජමායතකුන්නා වියෆාර ඉදාරාතකුන් කුරා මසෙක්කෙතක ඒ ෆරායතක ලිබේ රීතිනම් බලෑගෙන දවලතුන් මිකංකම හිවර් දෙනුගෙ ගොතුන් ඒ ෆරායතකුන් කුරා මසෙක්කෙතක හෝදා කාමියාබිගෙ අගෝදන් කුරුන් මේ ඉනාම නම් හොෂයලෙනේ හැම එකනේ රැසල් ජුම්හූරියාගෙ ඔෆිහගෙ ෆෝන් හොෂයලොන් apply.presidency.gov.mv mi portal nadariko form hoshalam ga mudda tahamawani 2026 april 30 wa buraswat dhoge mindar pho degade sumnadde ninda maulumat hoduma gulani 796 sumen ashen 44 number phone anuta 333 5262 number phone ak qaumi inam 2026
3: ಆಯ್ಲಾಯಾ ದೆಕೊಳ ಜಹುರಾ ಲೋಬಿನ್ ಕುರಿ ಕ್ಯಾವಿನಿ
4: ಮಿಹಾತುಗೆ ಫರಾತುಂ ಅಹರಿಂ ಬೇನುಂ ವಾಫದ ಲೋಯಿಬ್ಬ ಅಳಾಲುಮ ಓಕಾ ತೆರಿಕಂ ಇಹುಸಾಸ್ನುವನಿ ಕೀವ್ವೆ
3: ಲೋಬಿಗೆ ಹುಳುಕೊಳು ಫಂಡುವೆ ಕ್ಯಾವಿನಿ ನಿಮುಮ ಕಾಹಮಿಯತ್ಯ ಸಬಬಕಿ ಕೊಬೇಬ ಸಹುರಾಗೆ ಹಯಾತುಗೆ ವಾಹಕ ಅಡು ಹಾಲುಮ ಕೊಮ್ಮೆ ಬುಧದು ಹೆಗ್ಗರೆ ದಿಹೆ ಜಹಾಯರ್ ರಿಪೀಟ್ ಬುರಾಸ್ಪತಿ ದುಹೊಗೆರೆ ಎಗಾರ ಜಹಾಯರ್
0: ಆಡಿಯೋ ವಾಹಕ

0: स्पोर्ट्स बीट, स्पोर्ट्स बीट।
1: නොදෙහි කෙ මෙගහට්ස් දිවෙහි එෆ්එම් මිගඩිග කුරියම් මිගෙන්දනි ස්පෝර්ට්ස් බීට් මෙදගේ ෂෝය ඇකුග කුරියම් මිදනි සම ස්පෝර්ට්ස් බීට් මේ ෂෝග මිගෙනිස්තනි මොනිෆුයි ෆිල්මුගේ තෙරෙන් කුලිවර්ගේ දායිරා ගරක ඇතර වෆරැත්තෝගේ දායිරාගේ වාහඟත මෙදගේ ප්‍රෝග්‍රෑම්ගේ මෙහමානකී කෞමි අංහෙම් ෆුට්බෝල් ටීම්ගේ කුලුන් තෙරියා සීඋනා දෙම් මිය බැකි එහුන් තෙරින්ගේ සුවල් මි බෑගමි එකි ගෙග් ගොතුන් එහුන් තෙරින්ගේ ෆරාතුන් දිපිවවා සුවල්ත මි බෑගමි ගෙනිස්තනි දෙම් ෆස් සුවල් මියති රෙඩිත
2: අද
3: ehun teringe suwa
1: emme furata masual inge ekkule ke hedume muli umura laan jehi je nama laani konkule ke hedume heye
2: kalo
1: emme favorite kule
2: no kule kalo kule full kula fa den commerce scale design
1: buruga
2: buruga ves hama designer rite
1: kalu kulage designen huri het devana sual inge emme handanu fohelan dati lave ka mihatanan adue hi lave ki ko bahiye
2: foheli tipa mirage mira kiala fe
1: mirage version
2: yeah
1: ehem vima a timvana sual ami dan inge film e kulela libije nama kon kahala character e kulen beenu mani
2: butter
1: unnane tavara rudi gada mi hunge baenu ni vara ekala maja mi hunge ba ekala gotaka vejji yakon kahala character e
2: maja
1: bai film kule hi ve te viswar ka ektu kura hi ve ta
2: de me ole daira gole te ve den ha bodakan ekam ka ekam vara film bala
1: em fa hun beli kon film
2: tamala ecche
1: kamude ka ko em kamude ne mi film star un tere
2: em mi har em kamude ne shahrukh
1: den vara gina bai ke favorite shahu kida den
2: anghengena alia bar
1: den fahu ke film tatta boda kamudani no niya medu tere gata no ni kuri ge film tatta boda kamudani me fahu ke film tatta
2: fahu ge sore riti chi den ek boda ingam balani medu tere ge
1: kon ga le action ta no ni romantic film ta
2: action plus romantic
1: okay ehem vi ma me ti hatarwana sawal ga me ti hadiya ekang em me beenu mani kon etche heyo
2: Boot.
1: Boot bada kule ti da. Ita boot miya re buri.
2: Miya re ba tine.
1: Adive sama boot. Den kuriya ve sama boot. Boot kite me varakal di mune sama. Da maduve fami onne. Miya te me fahu suwal. Em me ben va supa pavaye ki ko pa hai ye.
2: Mind read.
1: Kao ke mind ba read ko la ni.
2: Koche.
1: Okay. Vara puri amane ka singa lave ka dama. Mi far ko la vengo ti.
2: Rafitra me jage lave rangalo.
1: Love fahu badal kolana

අධිෆාෆෙ ලිබිගන්න මීහ එකං එ ලිබිගන්නනී හම එමිහාගේ අමිල්ල නෆ්සුගේ මච්චක්කන් කශවරේ මොළත් දෙනවඩිගෙන්වා හකීම් වන්ත කලවකම්ගා අල්ලාහ් වඩිගෙන්වේ.